0: මයින්ගේයාඩු දිවෙහි FM දිවෙහි FM දිවෙහින්නෑකු
1: මුනිවස් ෆිලූම නොදිය එක මෙගහට් දිවෙහි FM ටියුන් කොල්ලවා

0: ರಾಜೇಂದ್ರನ.
1: එහාරා මිහාරු මේ බය මියදු අරගුන් මේ හොවාල නවයකේ නවර්ස තේක පන්සස් තිම්මන අහරුගේ උෆෙතුමෙ ලෙටින් පොප් ලවේගෙන් ගොතුග මම්බෝ බීට් හිමනෑගෙන් උපද්දා පවා මේ ලව පුරතම ඉවිගෙන් ගොස්ව වනී මෙක්සිකෝ බහුන්.

0: ොදෙක ම ගත් හ ම ගඩ ගු කරේ මගෙන් ශෝග හ සබන් තුර බැවරිය ම හකද කාලන ගුලාල මන හද අමද කියන හාල හමත් බරාබරද කොංගම ගැති ලෙන්
1: දම්වර දම්වර ඩියටන මාද හර හේලාම
0: ඇහැද ඔකේ හාස කමෙන්ෙක් ගඩියගම ගුලාල වනි ද
1: මේකටි එකති ගන්න ්‍රීකම බෑරි වෙලි නමියන් න ගේනකම් කෙප්ටනැවුණේ ගන
0: කෙප්ටන් මේ ටික්ටොක් කවුලේ ද
1: සින්න
0: ටික්ටොක්කුම් කෙප්ටන් ගෙකොත්තුග මෝසුන් අහරමන්න කියාදේ බෑවිරි ද වරහන්ද නඟලෙන් ද දතුරෙන්න්නේ මේද
1: ඒක දර ියුට මින්දුර පහු ියුටිය අරජ එකකම තුර මදු තක් කොල මියද
0: මදු කරන් එබදේ කුරිය ඇද ද මෝසුන් හ රංගලෙන් නොනු ද
1: සාර කොන්
0: දක්කනයා
1: නක්කම වාගතකි මුස්කුලියරින් බොනාගොින් ඔන්නන මානකත්තුම කෙමිය වානකතක ගාදන්න ගතක
0: එහැන්ද එහ මානක නිම්මාදීම රංගල වානේ
1: මානක එකදේ ඉන්දුලස්තියාවද ගනින් දගලවාන්
0: ඇහන්ත
1: වනිකම් කණ්ඩු රාලතකල බොඩු කොන මෙබන බානරම බොඩු කොන්ගොල
0: කඩු මඩු බාණි
1: බොඩු විලා ගඩුක ගද
0: ඇහැන් බාණි බොඩුවීම දෝන මේ කෙලෙවරු බොඩුවානනු
1: ඉන හම කලවන පාඩ කඩ්ඩාන
0: දගූ වාන දතුරු කොල්ලන්ද කිතම ගැදේ මහාරු දතුරු
1: ගල දේතරේ ඉන්නරු බෝට ස් වෙන්නන බාණි කොඩ බොඩු ස්කොන් නර අලු
0: තෙන් දුවා ස්පීඩ බදලා දෙත මඩු දො දවාල
1: වා සාල දමාල මොනි ස්පීඩ් මඩුවාන ල ලජහුණ කො ාර කොඩ
0: බොඩි තිරාල අනගා ගඩීග ඉංජිනස් කුඩක මඩු විස් කොල්ලා ද බයිපාර
1: බරිජි දරන්දර බැපාර සහරෝ වාවාරා
0: එහෙන්ද
1: හර නී දෙහෙන් ගොතම බරි ජාතම පිරිපවම් මෙහරු සිනවාල බරිජි දර නේ නුව දේවේ විස්ති මාක දෙහෙන් නුණ අන්න ගෙන
0: තිවරම තිම විලිමාල බ්‍රිජ් ය බ්‍රිජ් ද බේරු නොකර වැනිද
1: හිසාබ කොනාද දන්න නම සිනම්මාල බරිජි ගසුන් දා ස්කොල් තංකල දකලකම ඉරු ඇග වරක් ගදවේ තම
0: ඉරු ඇග ගදවනි
1: ඉරු ඉරමති පලීම
0: ඇන් දතුරු කුරා මිහුන්න ඉගෙන තිය කහලයි අකංකද අර්මෙන්දෙන් දතුරෙක්ග මති ගම ඉතාලා තති බේන කප්පින්න බොඩන් එගේන වානවා ද
1: මේකද වාගතක විස්සාරීම බලාගෙන් බයිමිය නූල ඇති දෙරයි කම දිමාවීමා මිහින් මිහින් හෙදුන බොනීම කමකුල් දාර ඒ මස්සලේකද අනෙන් එවර ජිකොන් නකල් දෙකම කුරියා අලාවලර මිහු මෙහල් බොඩ මෝසුම් පෝනු වෙස් නූනිය ගුලන් ජෙහිතක ගුලන් බලාග
0: මර පරාබර මේ හරිද
1: අලාබරම මදේ පස් පසෙන්ට රකාලය බුණන්නේ
0: එහෙමම අහර්මෙන් හේදුන් තෙරිකන් ඉතුරු වීතායේ ද ඕකේ අහමත් කෙප් කප්පි නො කප්පි වර බොඩ ශුක්‍රිය අයින්ගේ වර මුහිම මවලූමත් එකේ කප්පි පරාත් මෙල්ලි බුණ ඉගේ එහෙම කෙප්ටෙන කොල්ලවේ ජහල් දෙමේ
1: ඉන්නට දෙම විස්කාරය ගුල
0: ෆිනි ෆිනි වාරයා දො
1: හස කොල්ල අහරමෙන් ටීමද ටික්ටකුව අඩුග ටීමද ටික්ට කෝරිය
0: ෆරෙන්න්දෙ
1: කම්බුල්ල කම්ලේ ඉගෙන් අඩු අන්න
0: ඕකේ තැන්කිවර බොඩ ඉගේ කෙප්ටන් ලව ජහල්දයෙන්

ලොදෙහිගේ මෙගට් ස්තෙබේ ෆෙමොම් මෙගටේ ගාරුමේ කුරියෙ මෙකෙන් දිය රාජ්‍ය හින්දුනාගේ මේදුකේ ෂෝ මිහා හිසාපොන් අනිමාලා ෆරුකුන් වක් වෙලාන එමිහා ඉහුන් තිරිනහ වර උෆාවරි වරපාජර වකොත් කොලකංගදේ. අස්සලාමු අලයිකුම්.

0: දිවෙහි FM දිවෙහින්නායක නුවදීක මෙගාහර්ට්ස් දිවෙහි FM අබදුස් M මෙගාතුග
1: ලවයකස් බහ ලවයි

0: දිවහෙම් දිවහින්නායකු.
1: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහට් දිවහෙම් ටියුන් කොඳම.
2: ලායකස් පහ නොවයි.

0: නුවදියේකේ මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග.
1: දෙං ಆಲ್ಬಮොන් දෙවන ලවගෙනස් තේන මිය අපතාගේ බෙන්ජෝ මිෂෝග දිවේහි ಆಲ್ಬමෙන් මි ගෙනස් තෙමුන් දනි 2023 වනහරුගේ ලෝභි වෙවිච් මි ෆිල්මුගේ ලවත ගෙනස් තෙමුන් තායිරු දෙවන ලවේ කම්යෝති මොහමද් අබ්දුල් ගනි ලියපවා ලවෙන් එකමුකු මි ලවගේ මියුසික් තෆාත් music compose kon amille lav kiya fami wani mashhoor lav kyun tiriya hasan jalal jalal amille music ufedun tirika maiku enege fun adun kiya difwa mi lave ki hituge fun minan asar kurwane lave ade lavage namaki tiyal noy panula

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුග
1: දෙංගොල්මෙ මිගෙනිස්තෙනී මේ ඇල්බමුන් හවණලව මෙලවැගෙස් ලෙන්ලියෆවණි මොහමද් අබ්දුල් ගනි ಮ್ಯೂಸಿಕ್ ಅದಿಲವ ಕಿಯಾಫವಣಿ ಮಶೂರ್ ಮ್ಯೂಸಿಷಿಯನ್ ಅದಿಲವ ಕ್ಯುಂತಿರಿಯಾ ಇಬ್ರಾಹಿಂ ಸಯೀದ್ ಅಲಿ ಆದೆ ಕುಡೈಪೆ ಎನೆ ಆಯ್ಕೀಗ ಮಿಲ್ಲವೇಗ ಪ್ಯಾವಿರಿಫವಾ ಅಣಲವ ಕ್ಯುಂತಿರಿಯಕಿ ಮರಿಯಂ ನಫಾ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: ඉබ්‍රහම් සයිතලියා මරියම් නෆා කියාවා ගුණමුම් මිතා මිලව දෙම්ම අඩුයිගෙ මිදී දෙන් ඔර්මින් මි ලිස්ට් ගොමිය තිවර තෆාත් আদি ඉන්දී මියුසික් ස්ටයිල තයාර කොෆවා ખાસ දෙත්‍රකේ මි මොහම්මද් මුල්සින් නයිම් අමිල්ය මියුසික් තයාර කොන් අමිල්ය කියාවා උදුහිලම් මිලව මිලවගේ ස්ටේවර්ෂන් එන් ඇල්බම් ගහිම නාෆවේ එම්මෙ ෆුරතම ඔර්මෙ මි අඩුවහලනී මිලවගේ ඔරිජිනල් ඕඩියෝ මික්ස් මොසින්ගේ තෆාත් අඩුන් ගෙනස් තීෆවා මෙරී තිලව අඩුවහලමා

0: නුවේ එකලේගේ ෆානට්ටකා බිනායෙන් හදාශ අදි එතනත් දරු අලා රෝකොෆා දෙං ගද අලිෆාන් ගණුග තෙරෙන් එකලේගේ ෆානු එල්ලාශේ.
1: දිවෙහි FM දිවෙහි නායකු නොදිය එක මෙගහර්ට්ස්.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: සාදුවද ඉෂින්ද
2: කමුක් තෝල්ගොඩක් ගොවාලෙවී
1: සාදෝකේ හවල් කරක් ඔබ්බම සෙක්කත වර ෆරවාතරි කමයි කිය රඟල කුරා මොදවේ අහරෙන් බෙලියස් නුබෙලියස් උරිහකමස් තිකරන වර ජිම්මා දරු කමයිකු එකම් ෆහගක ශුකුරාදා කුරම් වෙගෙන් ගොවාලි
2: ශුක්‍රියා සර්
1: ತಿಗತನ್ ಅಬದೇಸ್ ಕುರಿಯದ್ದೆ ತಿ ಹಿವ್ವರ ಫರ್ವಾತೆರಿಕ ದೂಕೊಂಡು ನುಲಾತಿಂಗೆ
2: ಹಿಮಬಿ ಜೆಹಿಫಾವ ಮೀಹೆಗೆ ಫರಾತೊಂ ಎಹಂ ಮೀಹಕ ಬಲಿ ಫೆತುರುದಾಣೆ ಮುದ್ದತಕಿ ಕೊಬ
3: ಬಿಹಿನೆಗುಮ್ಗೆ ಹತರು ದುವಸ್ಕೂರಿಂ ಬಿಹಿನೆಗುಮ ಫಹು ಹತರು ದುವಹಾ ಹಮೆಯ ಬಲಿ ಜೆಹಿಫಾವ ಮೀಹಗೆ ಫರಾತೊಂ ಎಹಂ ಮಿಹುಣ ಬಲಿ ಫೆತುರುಮ್ಗೆ ಫುರ್ಸತೋವೆ
4: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರಬ ಸಿಹಿ ಫರ್ವ ಹೋದವ
0: ನೋದಿಯ ಏಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ ಎಂ ಅಬದುವಸ್ ಎಮ್ಮೆಗಾತು

හික්ගෑම් අඩුතක එහාම හික්ගෑමු මියසිකායකු නොදි හෙකෙර මැකහට්ස් දිවහිෙම්.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: ඒ කොඩක ෆහත ජෙහිලම ආහාරම එහා කෑරි ගති මේ මිහ හුදගවාන ඒනා චා පින් නම්බර නුෆෙන්න හිසාබයගෙන තිබෙමවානේ
2: ආ
3: කොපා මිතා හුන ඩස්බින් එහෙරිදෝ මේවෙස් ඩස්බින කන්නුලාමානි
4: ෙම පේ ජෙහිවා මීහෙගේ ෆරාතුන් එහෙම මිහක බලි ෆෙතුරදාන මුද්දතකි කොබ
5: බිහිනෙකුමගේ හතර දුවස්කරින් බිහිනෙගුමක් ෆහු හතර දුවහා හමය බලි ජෙහි ෆවා මේහගේ ෆරාතුන් එහෙම මෙහුණ බලි ෆෙතුරමුගේ ෆුර්සතෝවෙ
6: ಹಿಮ ಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರಬ ಸಿಹಿ ಫರುವ ಹೋದವ
7: ರೂಮಿಯಾ ಐ ಲವ್ ಯು
8: ದುಹಾ ಕೋ ಸಾರಿ ನಿದು ಕೆ ಜಸಾರು ವಾಲಾನಂತ
2: ನು
8: ಪ್ರಾಮಿಸ್
2: ಪ್ರಾಮಿಸ್
9: ಎಮಿ ಹುಂ ತಾ ಅಬದು ಎಕು ಗವಮ ಬಾವುದುವಿ

0: රීති අබදුවස් රීති
1: දිවෙහි FM 91.1 MHz දිවෙහිගේ මොනිෆුයි ෆිල්වැද්දේ නමුග අබදුවස්

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්
1: මේ මූසා සමාව හිං

මෙහර ගඩින් අගඩි 29 මිනිත් මේ නුවදී හේක මෙග හර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙගඩීග කුරිය මිගෙන්දනි ලවෆීතා ෂෝක බෑවිරි වේදුම නුනි මිගඩීග ලවෙන් හිමනාලුම බේනුම් කම් ගවානම PSM එයා මෙදිරක DFM 91 මේ පේජ මෙසේජ් කොල්ල මෙජෙහෙනි නේ ෂෝක බෑවිරින් නා හර්ගුන් මෙන් හම මේ ಶೋಗೆ ತೆರೆಂ ಏಕೆ ಕಹಲ ಮಸೆಕೆ ತಹವಾಲ್ ಕೊಲ್ಲೆನ್ ಶೋ ಕುರಿಯ ಗೆಂದಾಣಿ ಮಸೆಕೆ ಫುರಿ ಹೆಮ ಕೊಲ್ಲ ದೀಫಿಕಮ ಗವಾಣಮ ರಿಕ್ವೆಸ್ಟ್ ಕೊಲ್ಲ ಲವ ಶೋಗೆ ತೆರೆಗ ಹಿಮನಾಲ್ ದೇನೆ ಮೇಹನ್ ಸಂಬಂಧ ಎನ ಕವ ಸಮ ಇತುರು ಲವೆ ಶೋಗ ಮಿ ಹಿಮನಾಲ್ ದೇನೆ ಮಿಫಾರು ಮಿ ಹಿಮನಾಲ್ ದೇ ಲವೇಕಿ ಎಂದೇರಿ ಲವ ಚೇನ್ಗೆ ಮೇಷಪೆ